0: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio, 92.3 FM, broadcasting in your language.
1: The following program is in Sinhalese.
2: ඔබට මත් පෙන්දුන්නොත් එපා කියනවද නැතිනම් බෑ මගේ රියදුරු බලපත්‍රය අහිමි වෙයි කියලා කියනවද
3: ඇත්තටම මම මත් පෙන් පාන කරන කෙනෙක් නෙමෙයි අපි වැඩ කරන ස්ථානයේ උත්සවයක් තිබුණා එතනදී මට මත් පෙන් දුන්නාම ඒක එපා කියන්න මට හිතුනේ නැහැ මම හිතුවා මගේ මත් පෙන් සීමාව අඩු කියලා නමුත් සීමාව 0.5ට වඩා වැඩි තිබිලා වාහනේ පදවල මාව අහු වුණා මට දැන් මගේ දරුවෝ වාහනෙන් පාසලට ගෙනියන්න බෑ මට මගේ අම්මට කියන්න සිද්ධ වුණා මට යාව දොස්තරලා ගාවට ගෙනියන්න බෑ කියලා. මගෙන් යැපෙන මිනිසුන්ට බෑ කියලා කියන එක තමයි හැම දෙයකටම වැඩිය දරුණුම දඬුවම. ඒ වෙනුවට මට කියන්න තිබුණේ මත්පැන් එපා කියලා.
2: වගකීමෙන් හැසිරෙන්න. ඔබ මත්පැන් පානය කළොත් වාහනේ පදවන්න එපා. TAC within පණිවිඩයක්.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
4: CTS සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා යෝන් කටයුතුවල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව

0: කුසලතාලා බාගන්න නොමිලේ ලැබෙන ටේෆ් එය සැබෑ කරයි. ටේෆ් වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න නොමිලේ ලැබෙන ටේෆ් ගැන සොයා බලන්න.
1: Authorized by the Victorian Government, Melbourne.
2: Proud sponsor of 3ZZZ 92.3 FM.
3: ඔබ අපදකට සූදානම්ද? Australia Post සහ Australian Red Cross එක්ව අනපේක්ෂිත අවස්ථාවන් සඳහා සූදානම් වීමට ඔබට උපකාර කරයි. අද ගන්න සරල පියවර කිහිපයක් හෙට විශාල වෙනසක් ඇති කළ හැකි. වැඩි විස්තර සඳහා redcross.org.au/prepare වෙත පිවිසෙන්න.
2: Proud sponsor of 3ZZZ 92.3 FM.
4: The best radio station.
5: The best radio station.
6: The best radio station.
7: 3ZZZ.
8: I want to listen.
9: I want to listen.
10: I want to listen.
11: I want to listen.
12: I want to listen.
13: 3ZZZ.
14: 3ZZZ.
15: 92.3 FM.
16: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහල

0: ගීතය ලිව්වේ ෂෙහාන් ගලහිටියාව, සංගීතවත් කළේ ප්‍රියන්ත නාවලගේ, ගායනා කළේ චන්දන ලියනාරච්චි. ශනිදා සාදේ ආරම්භ කරමින් මේ තමයි සාහිත්‍ය මාසය. අඩුම ගානේ මාස 12න් එකක්වත් සාහිත්‍ය වෙනුවෙන් වෙන් කර තිබීම සතුටට කාරණයක්. අවුරුද්ද පුරාම මිනිස්සු කියවන්නට ඕනේ තමයි. අවුරුද්ද පුරාම මිනිස්සුන්ගේ උනන්දුව තිබෙන්නට ඕනේ තමයි. ඒ නමුත් එක මාසයක් හෝ සාහිත්‍ය වෙනුවෙන් වෙන් කර තියෙන එක සිත නිවන කාරණයක්. මේ සාහිත්‍ය මාසයේ හැමතැනින්ම ඇහෙන්නේ සාහිත්‍ය ගැන කතන්දර. අලුත් පොත්පත් නිකුත් වෙන කතන්දර. අලුතෙන් පොත් එළි දැක්වීම කතන්දර. අලුතෙන් පොත් මුද්‍රණය වෙන හැටි, පොත් එළි දැක්වීමේ උත්සව සංවිධානය වෙන හැටි අපි බලන් ඉන්නේ සතුටින්. මේ සාහිත්‍ය මාසයටම ගැලවෙන අපූර්ව කතාවක් පසුගිය දවසක Facebook අවකාශයේ අපේ හිතවත් නාරද විජේසූරිය ලියලා තිබුණා. ඒ කතාව මං කෙටියෙන් ඔබට කියන්නම්. ඔහු කියාගෙන යන්නේ මේ පොතපත මුද්‍රණය කරන්නට, පොතපත නිකුත් කරන්නට අලුත් පරම්පරාවේ තිබෙන උනන්දුව. ඒ ගැන කතා කරගෙන යද්දී ඔහු මේම කතාවක් කියනවා. ඔහු යනවා එක්තරා හිතවතියක් මුණ ගැහෙන්නට. ඇය මුණ ගැහෙන මොහොතේ ඇය සිටියේ තමන්ගේ කාර්ය සර්විස් කළා ඇය ගෙදරට ගෙන යන්නට සූදානම් වන ගමන්. ඔබ දන්නවා වාහනයක් සර්විස් කළාම අර කාපට් එක උඩට පතර කොළ කෑලි කීපයක් දානවා මඩ නොගෑවෙන්න, කකුල් වල තියෙන අපද්‍රව්‍ය නොගෑවෙන්නට. ඉතින් මේ තරුණිය වාහනෙට නගින්න බලනකොට අර කාපට් එක උඩ පත්තරයක් දාලා තිනවා. ඒ පත්තරේ දැකපු ගමන් ඇය කියනවා, අයියෝ මේක පාගන්නේ කොහොමද? මහගමසේකරගේ කවියක් තියෙනවනේ මේක කියලා. ඒක කොතරම් හෘදයාංගම කියමනක්ද? මහගමසේකර මහත්තයාගේ කවියක් තියෙන පත්තර පිටුවක්වත් පාගන්නට අකමැති තරුණ පරම්පරාවක් ඉන්නවා නම් අපි කොච්චර සන්තෝෂ වෙන්නට ඕනේද? එහෙම පරම්පරාවක් හැදෙනවා දකින්න එක තමයි අපේ සතුට. ඉතින් යන්තමින් හෝ එහෙන් මෙහෙන් හෝ මේ වගේ කතන්දර ඇහෙනකොට අපි ආසාවෙන් අහගෙන ඉන්නවා. කවදා හරි හොඳ පරම්පරාවක්, සාහිත්‍යයට ලැබි හොඳ පරම්පරාවක් බිහිවනු දැකීමේ අපේක්ෂාවෙන්. මේ සාහිත්‍ය මාසයේ අපේ හිතවතුන්, අපේ හිතවතියන් තම තමන්ගේ දරු දැරියන්ට පොතක් මිලදීගෙන දෙන්නට උත්සාහ කරනවා නම්, පොතක් කියවීමේ වටිනාකම කියා දෙන්නට උත්සාහ කරනවා නම් ඊට වඩා සතුටක් අපිට නැහැ. හිතා බලන්න, මේ සාහිත්‍ය මාසය තුළ මැක්ඩොනල් එකක් අරන් දෙන සල්ලි වලින් පොතක් අරන් දෙන්න, ඒ පොත දුවට පුතාට කියවලා දෙන්න ඔවුන්ට කියවන්නට අමාරු නම්, එහෙම තමයි කියවන සමාජයක් ගොඩනගෙන්නේ. එහෙම තමයි අපි කියවන සමාජයක් ගොඩනගන්නට උත්සාහ කරන්නට ඕනේ. අපි උත්සාහ කරමු. උත්සාහය වරදින්නට විදියක් නැහැ.
1: ශනිදා සාදයට
0: මේ එක්වන්නේ නොයෙල් පෙරේරා.

0: මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.
1: නගරයෙන් ටිකක් ඈතට ගියාම පුංචි මල් පැල තවානක් තිබුණා. ඒක ටිකක් අමුතු තැනක්. මොකද එතන තිබුණු එකම පැලයකවත් නියමිත කාලෙට මල් පිපුණේ නැහැ. වසන්තයේ පිපෙන්න ඕනේ මල් ගිම්හානේ පිපුණා. ගිම්හානේ පිපෙන්න ඕනේ මල් සරත් කාලය වෙනකල් බලාගෙන හිටියා. සමහර පැල අවුරුදු දෙක තුනක් ගියත් එක මලක්වත් දුන්නේ නැහැ. ඒ නිසා නගරයේ මිනිස්සු ඒ නවාතැනට කිව්වේ පමාවී පිපෙන මල් තවාන කියලා. තවාන බලාගත්තේ වයසක මිනිස්සෙක්. එයා හැම උදේකම පැලවලට වතුර දැම්මා. පස් මාරු කළා. වියලුණු කොළ අයින් කළා. හැබැයි කවදාවත් මලක් ඉක්මනට පිපෙන්න කියලා කිසිවක් කරන්න ගියේ නැහැ. දවසක් තරුණ මිනිස්සෙක් තවානට ආවා. එයා මල් ගන්න ආපු කෙනෙක් වගේ පෙනුනේ නැහැ. මට ටික වෙලාවක් මෙතන ඉන්න පුළුවන්ද? ඉන්න. එයා තවාන කෙළවරක තිබුණු බංකුවක වාඩි වුණා. පැයක් ගියා. වයසක මිනිස්සයා පැලවලට වතුර දානවා. තවත් පැයක් ගියා. තරුණයා තාමත් එතන. අන්තිමට වයසක මිනිස්සයා ඇහුවා මලක් හරි පැලයක් හරි ගන්නද ආවේ කියලා. තරුණයා කිව්වා නෑ කියලා. එහෙනම් තරුණයා ටික වෙලාවක් නිශ්ශබ්දව හිටියා. මං පරක්කු වැඩි. මොකටද? හැමදේටම. වයසක මිනිස්සයා වතුර බාල්දිය වෙමින් තිබ්බා. වයස කීයද? 38යි. ඉතින් මගේ යාළුවෝ ගොඩක් දුර ගිහින්. සමහරුන්ට හොඳ රස්සා තියෙනවා. සමහරු ගෙවල් හදලා. සමහරු තමන්ගෙම ව්‍යාපාර පටන් අරගෙන. සමහරුන්ට දරුවොත් ඉන්නවා. ඒ දරුවොත් ලොකුයි. ඔයා මං තාම මගේ ජීවිතේ මොනා කරන්නද කියලා හොයනවා. වයසක මිනිස්සයා හිනා වුණා. ඒකද ප්‍රශ්නේ? ඒක ප්‍රශ්නයක් නෙමෙයිද? එයා තවානි කෙළවරකට ගියා. එතන තිබුණේ කොළ විතරක් තියෙන පුංචි පැලයක්. මේක පේනවද? ඔව්, අවුරුදු 4යි. එක මලක්වත් නෑනි. නෑ. එහෙනම් මේකෙන් වැඩක් නෑනි. වයසක මිනිස්සයා තරුණයා දිහා බැලුවා. ඔයාටත් ඒකමද කියන්නේ? තරුණයා මුකුත් කිව්වේ නැහැ. මලක් නැති නිසා මේ අවුරුදු 4ම මේ පැලේ මුකුත් කළේ නැහැ කියලා හිතනවද? නැද්ද? වයසක මිනිස්සයා පැලේ තිබුණු පෝච්චිය හිමින් පැත්තකට ඇල කළා. පස්සතුරින් සුදු පාට මුල් ගොඩක් පෙන්නවා. මේ අවුරුදු 4ම මේක වැඩ කරලා. මොනවද කරලා තියන්නේ? යටට ගිහින් මුල් ඇදලා. තරුණයා මුල් දිහා බැලුවා. උඩින් මුකුත් වෙනස් නොවෙන කාලවලත් සමහර ජීවිත යටින් මුල් හදනවා. තරුණයා හිනා වුණා. ඒත් මිනිස්සුන්ට මුල් පේන්නේ නෑනේ. පැලේට ඒකෙන් මොකද්ද තියෙන ප්‍රශ්නේ? තරුණයාට උත්තරයක් තිබුණේ නෑ. වයසක මිනිස්සයා ආයෙත් වතුර දාන්න පටන් ගත්තා. අර අතන තියෙන රෝස ගහ පේනවද? ඔව්. අවුරුද්දෙන් මල් පිපුණා. ඊළඟට වෙන මල් පැලයක් පෙන්නවා. ඔය ඕක අවුරුදු 3න්. තවත් එකක්. ඕක අවුරුදු 5න්. ඉතින් මං කවදාවත් අවුරුදු 5න් පිපුණු මල ළඟට ගිහින් "අරය අවුරුද්දෙන් පිපුණා. ඔයාට ලැජ්ජ නැද්ද?" කියලා අහලා නේ. තරුණයාට හිනහා ගියා. මල් වලට එහෙම කියන්නේ කවුද? එහෙනම් මිනිස්සු Tamanට එහෙම කියන්නේ ඇයි? තරුණයාගේ හිනාව නැති වුණා. එදා එයා හවස් වෙනකල් තවානේ හිටියා. යන්න කලින් අර අවුරුදු 4ක් වයස පැලේ ළඟට ගියා. මේක මට දෙන්න බැහැ. ඇයි? ඒක විකුණන්නේ නැහැ. ඇයි? වයසක මිනිස්සයා හිනහා වුණා. ඒකේ පළවෙනි මල බලන්න මං අවුරුදු 4ක් බලාගෙන ඉන්නවා. දැන් අන්තිම ටිකත් බලන්න ඕනේ. තරුණයා ගියා. ඊට පස්සේ එයාගේ ජීවිතේ එක පාරටම වෙනස් වුණේ නැහැ. ඊළඟ සතියත් එයාට හොඳ රස්සාවක් ලැබුණේ නැහැ. මාසෙකින් ගෙයක් හදාගත්තෙත් නැහැ. එයාට තමන්ගේ ජීවිතේ කරන්න ඕන හැම දෙයක්ම එක පාරට තේරුණෙත් නැහැ. හැබැයි

0: එක දෙයක් වෙනස් වුණා. එයා හැමදාම අනිත් මිනිස්සුන්ගේ ජීවිත දිහා බලලා තමන්ගේ ජීවිතේ වෙලාව මනින එක නතර කළා. එයා පුංචියට පටන් ගත්තා. කාලයක් තිස්සේ ඉගෙන ගන්න ආසාවෙන් හිටපු දෙයක් ඉගෙන ගත්තා. පරණ ණයක් ටිකෙන් ටික ගෙව්වා. තමන් අකමැති රස්සාවෙන් එළියට එන්න සැලසුමක් හැදුවා. හැම උදේකම විනාඩි 20ක් ඇවිදින්න පටන් ගත්තා. තමන්ට තමන් ගැන ආඩම්බර වෙන්න පුළුවන් පුංචි පුංචි දේවල් එකතු කළා. අවුරුද්දකට විතර පස්සේ එයා ආයෙත් එතනට ආවා. වයසක මිනිස්සයාව දැක්ක ගමන් hina වුණා. එන්න ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා. දෙන්නම තවානි කෙළවරට ගියා. අර පැලය එතනම තිබුණා. හැබැයි දැන් ඒක එක මලක් තිබුණා. එකම එක මලක්. තරුණයා එක දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියා. අවුරුදු පහක් ගියා නේද? ඔව්. පව්. වයසක මිනිස්සයා පුදුමෙන් බැලුවා. ඇයි පව්? අනිත් මල් ඔක්කොම ඊට කලින් පිපුණානේ. වයසක මිනිස්සයා hina වුණා. ඒත් මේ මලේ කිසිම එකක් දැක්කේ නෑනේ. ඇයි? මේක පිපෙනකොට අනික් ඒව පරවලා. තරුණයා නිශ්ශබ්ද වුණා. හවස ඉර එළිය අර පුංචි මල උඩට වැටිලා තිබුණා. ඒ මොහොතේ තවානේ ලස්සනම මල ඒක. වයසක මිනිස්සයා හිමින් කිව්වා. පරක්කු වෙලා පිපෙන මලකට තමන් පරක්කුයි කියලා දැනෙන්නේ නැහැ. එහෙනම් ඒක දන්නේ මොනවද? තමන්ගේ වෙලාව ආවා කියලා විතරයි. තරුණයා hina වුණා. එදා එයා තවානෙන් පිට වෙද්දී වයසක මිනිස්සයා අර මල කඩලා දුන්නේ නැහැ. ඒ වෙනුවට පුංචි බීජයක් දුන්නා. මේක කවද පිපෙයිද? තරුණයා ඇහුවා. මං දන්නේ නැහැ. අවුරුද්දෙන්ද? දන්නේ නැහැ. අවුරුදු පහෙන්ද? ඒකත් දන්නේ නැහැ. තරුණයා බීජය අතේ තියාගෙන hina වුණා. එහෙනම් මම බලාගෙන ඉන්නම්. වයසක මිනිස්සයා ඔළුව වැනුවා. බලාගෙන විතරක් ඉන්න එපා, වතුර දාන්න. එදා තරුණයා තේරුම් ගත්තා ජීවිතේ සමහර කාලවල අපි පිපෙන්නේ නැහැ. අපි මුල් අදිනවා. ඒ කාලය අසාර්ථක කාලයක් නෙමෙයි. කවුරු හරි ඔයාට කලින් පිපුණා කියලා ඔයා පරක්කු වෙන්නේ නැහැ. කවුරු හරි ඔයාට වඩා දුර ගියා කියලා ඔයා වැරදි පාරක යන්නේ නැහැ. මොකද ජීවිතේට හැමෝටම දෙන්නේ එකම කාලසටහනක් නෙවෙයි. ඒ නිසා තවමත් මලක් පිපෙන්නේ නැත්නම් පස්සට මුල් අදිනා වෙන්න පුළුවන්. වතුර දාලා හොඳින් රැක බලාගෙන ඉන්න. ඔයාගේ වෙලාව ආවම ලස්සනට මල් පිපෙයි.
1: මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි. රස මුසු සිනමාව සිනේ මායා.
2: ජෝ අභිවික්‍රම සිනමාවට පාතබන්නේ 1957 වසර ඉතිර ගත වූ සරදම් චිත්‍රපටයේ පොලිස් නිලධාරියෙකුගේ චරිතයක් නිරූපණය කරමින්. එදා ඉඳලා 1971 දක්වා ගත්තොත් චිත්‍රපට 58කට රංගන කාර්යයෙන් එකතු වී සිටියා. ඒ චිත්‍රපට අතර එතුමා රංගපෑ ප්‍රධාන චරිත තිබුණා. උදාහරණ ලෙස චිත්‍රපට කිහිපයක්ම නම් කරන්න පුළුවන්. රන්මුතු දුව, ගැටවරයෝ, චණ්ඩියා, සාරවිට, අල්ලපු ගෙදර, සැනසුම කොතනද, පරසතුමල්, පුංචි බබා, දහසක් සිතුවිලි, තුම්මං හන්දිය, ඔය වගේ චිත්‍රපට නම් පෙළක්ම කීවාගෙන යන්න පුළුවන්. ජෝ අභිවික්‍රම තමා රඟපෑ හැම චිත්‍රපටයකම තම චරිතය ඉතාමත් සාර්ථකව ඉදිරිපත් කළ බව ඔබ දැන කරුණා. එතෙක් ඔහු කළ රංගනයට හාත්පසින්ම වෙනත් රංගනයක් එක්තරා චිත්‍රපටයක අපිට දකින්න ලැබුණා. ජෝ අභිවික්‍රමට මේ වගේ බරපතල චරිතයක් කරන්න පුළුවන් කියලා බොහෝ අය දැනගත්තේ ඒ චිත්‍රපටයේ ඔහු කළ රංගනය හරහා.
3: නමේ කොලෙත් මාගාව තුරුඹු හතරයි අත වහලා ගහමුද?
2: ඔබ දැනටමත් දන්නවා ඇති චිත්‍රපටයේ කුමක්ද කියා. අපට සිටි ඉතාමත් දක්ෂ කැමරා අධ්‍යක්ෂවරයෙක්ව සිට හාපුරා කියා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය මෙයයි. ඔහු ඩී.බී. නිහල් සිංහයන්.
4: රජ දක්මට අවසරද?
5: අවසරයි.
2: වැලි කතර වැලි කතර අපේ සිංහල කතානාද සිනමාවලියේ අංක 235 වෙනි චිත්‍රපටයයි. ප්‍රදර්ශනය ආරම්භ වුණේ 1971 ඔක්තෝබර් 27 වෙනිදා. චිත්‍රපටයේ නිෂ්පාදනය කළේ DB නිහල් සිංහ සමග ස්වර්ණමාලී ගුණතුංග. ප්‍රධාන චරිත නිරූපණය ගාමිණී ෆොන්සේකා, සුවිනිතා වීරසිංහ සහ ජෝ අබේවික්‍රම. ජෝ අබේවික්‍රමයන්ගේ රංගපෑම ගැනත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඒ වන විට මා දුටු එතුමන්ගේ වඩාත් බර චරිතයේ වූයේ වැලිකතර චිත්‍රපටයේ ගෝරින් මුදලාලිගේ චරිතයයි. ඒ වෙන විට ජෝ අබේවික්‍රමයන්ට එවන් බර චරිතයක් ලැබී නොතිබූ බවයි මගේ හැඟීම. එතුමන් චිත්‍රපටවල කළ රංගනය අති උසස් බව ඔබ අප දන්න කාරණයක්. තමන්ට ලැබුණු චරිතවලට සාධාරණය කිරීමෙන් ඔබට ගිය චරිත රංගනයක් එතුමන් සම්බන්ධ වුණු සෑම චිත්රපටවලින් අපට දැක ගන්නට ලැබුණා. ගෝරින් මුදලාලිගේ චරිතය ඒ තරම් උසස් ලෙස නිරූපණය කිරීමට එතුමන්ගේ ප්‍රතිභාව බලපෑ බව අවිවාදයි. ඒත් සමගම තවත් ප්‍රබල හේතු දෙකකුත් එයට බලපෑ බවයි මගේ විශ්වාසය. එකක්, DB නිහල් සිංහයන් ඒ චරිතයට ජෝ අබේවික්‍රමයන් තෝරා ගැනීම. DB නිහල් සිංහයන් කැමරා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට දෙකක පමණයි ජෝ අබේවික්‍රමයන් එතෙක් රඟපා තිබුණේ. ඒ දහසක් සිතුවිලි සහ පාරාවලලු චිත්‍රපට දෙක. ඒ චිත්‍රපට දෙකේ ඔහු කළ රංගනේ පමණක් දැක ඔහුව ගෝරින් මුදලාලි චරිතයට තෝරා ගත්තා කියා සිතීම අපහසුයි. කැමරා කාචය තුළින් නිහල් සිංහයන් තව බොහෝ දේවල් ජෝගේ රංගනය හරහා දකින්නට ඇති. නිහල් සිංහයන් සමහර විට අභියෝගයක් බාරගත්තා වෙන්නත් පුළුවන්. අනෙක් ප්‍රබල හේතු ලෙස හැඟෙන්නේ තිස්ස අබේසිකරයන්ගේ ප්‍රබල දෙබස් රචනයයි. ගෝරින් මුදලාලිගේ චරිතයේ මැනවින් තේරුම්ගෙන එහි ඇති ගාම්භීරත්වයට ගැලපෙන ලෙස දෙබස් රචනා කිරීම තුළින් චරිතයේ තීව්‍ර භාවය ඉස්මතු වුණු බවයි මගේ හැඟීම.
3: නිලේ බලලා ගහනවා කියන්නේ ඔන්නෝකට නෙමෙයි. මෙතන ඉඳන් ටවුන් එකට හරියට ඇතම් තුනම ආරක් තියෙනවා. ඒ අතරතුරේ උලන් ගහන්න තැනක් නැහැ. මිසි පයින් යන්න.
2: චිත්‍රපටයේ රංගනයෙන් සම්බන්ධ වුණු අනිකුත් ශිල්පීන් වූයේ කිත්සිරි පෙරේරා, පියසේන අහංගම, දේවිකා කරුණරත්න, නවනන්දන විජේසිංහ, දයානන්ද ජයවර්ධන, කරුණානායකකාර, GW සුරේන්ද්‍ර, GR පෙරේරා, චන්ද්‍රා කළුආරච්චි, එල්සන් දිවිතුරුගම, PB මයිල්ලෑව, බුද්ධි වික්‍රම, ටියුඩ කරුණාතිලක, මාක් ඇන්ටනී ප්‍රනාන්දු, සුගත් ප්‍රසන්න, වී හපුගොඩ, ප්‍රේමරත්න බටුවිට, HS ෆොන්සේකා, විල්ෆ්‍රෙඩ් ස්ටැන්ලි, පීදාස වීරසිංහ, එම් වින්සන්ට්, ආර් වීරක්කොඩි, MD අබේවර්ධන, බර්නි ද සිල්වා, පැටි කරුණරත්න, MA පීවර්ධන සහ නිව්ටන් රාජසේකර.
3: මට උණුනම් පුළුවන් ඔක හැඳ වෙන්න ඉස්සලා අල්ලන්න. ඒ වුණත් මොකද්ද මං උට විරුද්ධ එල්ල කරන චෝදනාව?
4: ඒක මට කිව්වයි කියලා ඔයාට අලාභයක් වෙන්නේ නැත්තම්. ඒක මට කිව්වහම ඇති වැරද්ද මොකද්ද?
3: කීතබ් වැරද්දක් නෑ. ඒ වුණත් පොලිසිය උසස් නිලධාරියෙක් හැටියට මට ඔයගනොත් සමහර දේවල් ඔසන් කරන්න සිද්ධ වෙනවා.
2: ලංකාවේ ඉතිරිගත කළ ප්‍රථම සිනමාස්කෝප් චිත්‍රපටය වූයේ මේ වැලිකතර චිත්‍රපටයයි. ඒ නිසාම මේ චිත්‍රපටයේ ප්‍රදර්ශනයට බාධා එල්ල වුණේ බොහොමයක් සිනමා හල්වල තිරය සිනමාස්කෝප් චිත්‍රපට පෙන්වීමට තරම් ප්‍රමාණවත් නොවීමයි. පුළුල් තිර සහිත සිනමාශාලා බොහෝ විට වෙන්කර තිබුණේ බටහිර චිත්‍රපට ප්‍රදර්ශනය උදෙසායි. දකුණු ආසියාවේ සිනමාස්කෝප් ආකෘතියට නිපැයි වූ මුල්ම චිත්‍රපටය වූයේත් මෙයයි. මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටයක්. මා කලින් ඔබට පැවසුවා මේ චිත්‍රපටයේ දෙබස් රචනා කළේ තිස්ස අබේසේකරයන් බව. ඊට අමතරව එතුමා තිර රචනයක් සිදු කළා. මෙය එතුමාගේ මුල්ම තිර රචනයයි.
4: වික්‍රම රන්දෙනී ASP හාමුදුරු. රන්දෙනී රටේ මහත්තයාගේ පුතා. වික්‍රම රන්දෙනී ASP හාමුදුරුවන්ගේ දයාවර පිරිඳට. කෝරින් කියන පල් හොරෙක් අඩන්තේටන් කෙරුවාම ASP හාමුදුරුවෝ නිකන් හිටියේ ඇයි කියලා මට දැනගන්න ඕනේ.
2: මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයේ භාරව සිටියේ සෝමදාස ඇල්විටිගල මහතායි. එතුමන් මේ චිත්‍රපටයේ මැදට ගීත එක් නොකළ හේතුව ගීත යෙදීම තුළින් චිත්‍රපටයේ කතාවේ ගලා යාමට අගතියක් වේ යයි සිතූ නිසා වන්නට ඇති. කෙසේ වෙතත් එතුමන්ගේ සංගීතය මේ චිත්‍රපටයේ හරයට මනාව ගැලපී තිබුණා. සත්සමුද්‍ර චිත්‍රපටය සාර්ථකව සංගීතවත් කළ ඇල්විටිගලයන් තවත් පිම්මක් ඉදිරියට ආවේ මේ වැලිකතර චිත්‍රපටයට සංගීතය සපයමින්.
3: නෝනට අනුන්ගේ පව් කර ගහන්න වෙලා ජීවිතය හැටි කොහම තමයි දැන්? වෙලාව 1:25. නෝනට නිදි මතත් ඇති නේද? හිතා ගන්න හෙට එළිවෙන්න තියෙන තව ටික වෙලාවයි. චින්තකල් නෝනට හයින්ද මන් ලස්සන කතන්දරයක්.

0: විනාඩි 118ක් පුරා ධාවනය වූ මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් මෙන්ම සිනමා විචාරකයන් මහත් ඉහලින් වර්ණනා කරලා තිබුණා. සිංහල සිනමාවේ මුල් වසර 50 තුළ නිපදු හොඳම චිත්‍රපට 10 අතරට DB නිහල් සිංහයන්ගේ වැලිකතර චිත්‍රපටයත් ඇතුළත්. වැලිකතර චිත්‍රපටයේ ජනප්‍රියත්වයට තවත් එක් හේතුවක් ලෙස චිත්‍රපටයේ වෙනුවෙන් නිර්මාණය වූ ගුවන් විදුලි වෙළඳ දැන්වීම සැලකිය හැකි බව අනිවාර්යයෙන්ම පැවසිය යුතුයි. බණ්ඩාරකේ විජේතුංගයන්ගේ පෞරුෂයෙන් පිරි ගැඹුරු කටහඬ චිත්‍රපටයේ ගැඹුර පසක් කළා. ගාමිණී ෆොන්සේකා සහ ජෝ අවිවික්‍රම චිත්‍රපට ගණනාවක එකට රඟබා තිබුමුත් වැලිකතර චිත්‍රපටයෙන් මතු මේ රූපණවේදීන් දෙපළගේ රංගන කෞශල්‍යයේ තීව්‍රත්වය නිසා ප්‍රධාන භූමිකාව රඟපාන්නේ කවුරුන්ද සිතා ගැනීමේ අපහසුතාවයක් ප්‍රේක්ෂකයන්ට ඇති වුණා.
1: සර් මෙච්චර කල් නිදාගෙන නෙවෙයි හිටියේ. දැන් නෝ ටිකක් ඇහැරුණේ. තව ටිකක් කල් නැගුණොත් තව හොඳට ඇහැරෙයි. හැබැයි ඇහැරලා බලලා ඉන්නම සක සර්ට් කරන්න කිසි දෙයක් නැහැ. සර්ට නීතිය බලේ තියෙනවා. මටත් තියෙනවා යෝගේ බලයක්. මට මෙහෙම කරනකොට පුළුවන් මිනිස්සු 100ක් ගේන්න. උඹට තියෙන ඇඹිලි පිටියේ පැත්තේ කන්සක් කර 100 ගණනක්. උඹ ඉන්දියාවේ ඉඳලා මෙහට අබින් ගේනවා. හෙට උදේ පාන්දර 4කුත් ගන්නට ළඟ තියෙන තොටුපළට එනවා තෙප්පන් 3ක්. තෙප්පන් 3ේම තියෙන අබින්. උඹේ අබින් මිනියෝ. සර් මාගෙන හුඟක් දේවල් දන්නවනේ. ඇයි ඉතින් මම අල්ලන්නේ නැත්තේ? අල්ලන්නේ නැත්තේ පොටක් පෑදෙනකම්. දැන් ඉතින් පොට පෑදුනාද? තවම නෑ සුදු බන්නේ. මම පාද ගන්න. මට නම් පොට පෑදුනා සර්. සර් මාගෙන මොනවද දැනගෙන හිටියත් එදා ක්ලබ් එකේ තියම් වෙනකල් එකක් දැනගෙන හිටියේ නෑ. ඔව්. ගෝරින් මුදලාලි සුදු බණ්ඩයි කියන්නේ එකයි කියලා. ආන්න එතන තමයි මගේ පොට. බය වෙන්න එපා හැමදෙරේ. මාතේ අවුද මොකුත් නෑ. පඩින් එළියට. මොකද මිනියෝ? පැහැපයක එළියට. ඒ જાතින් දෙන්න දන්නේ සර්. හොඳයි බලමු. මමත් ලෑත්ති. මම පිස්තෝල පාවිච්චි කරන්නේ නැහැ සර්ලත් එක්ක. මං ගිරිය කඩාගෙන ගෑ ගහන්නේ නැහැ. ඊට වැඩි හොඳ ආයුධයක් තියෙනවා මා ගාව. ඉන්න ප්‍රවේශමෙන්. මිසි නිදි මරන්න ඕනේ නැහැ. ඉන්න ඉඳා ගන්න. ওই தত্ত্ব ඉන්නකොට නිදි බැරිම හොඳ නැහැ.
2: මොන தত্ত্বදකො? මේ තවරු 10කට උඩදී මගේ නංගි හිටපු தত্ত্বය. මගේ නංගි පටින් ඉන්නකොටත් මේ වගේ මූණ පුරවලා දාලා තිබුණා මතක නැද්ද?
0: වෙලිකතර චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය සංස්කරණය සිදු කළේ DB නිහල් සිංහයන්. 1972 පැවැත්වූ දීපශිකා සම්මාන උළෙලේදී ජනප්‍රිය නිෂ්පාදකවරුන් තිදෙන අතරට DB නිහල් සිංහයන් ඇතුළත් වුණා. 1971 සිට 1979 වසර දක්වා සරසවිය සම්මාන උළෙල පැවැත්වුවා නම් DB නිහල් සිංහයන්ට අනිවාර්යයෙන්ම වැලිකතර චිත්‍රපටයට සම්මානයක් ලබාගත හැකිව තිබුණා. 1972 පැවැත්වූ විචාරක සම්මාන උළෙලේදී DB නිහල් සිංහයන්ට කුසලතා සහතිකයක් පිරිනැමුවේ වැලිකතර චිත්‍රපටය වෙනුවෙන්. ඉතින් මතු දිනක තවත් මෙවැනිම සිනමා නිර්මාණයක් ගැන කතා කිරීමට අපි එක්වෙමු. අද ඒ ඓතිහාසික සිනේ චාරිකාවට ඔබව රැගෙන ගිය මම රෝහණ කරුණාරත්න.

0: ඔබ මේ සවන්දමින් සිටින්නේ 3 ගුවන් විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා සිංහල සංග්‍රහයටයි.
1: හද බැඳි ගීතය හදවතේ ගැඹුරු තැනක සිට ඔබට
0: මහින්ද දිසානායක දියුල්ගනේ ඉදිරිපත් කරයි.
2: මුලින්ම මතක් කරන්න ඕනේ, අද හද බැඳගත් ඔබේත් මගේත් අද කතා බහට ලක්වෙන ගීතය දශක ගණනාවක් ශ්‍රී ලාංකික සහෘද පොදු ජනතාව ආදරෙන් වැළඳගත් ගීතයක් තමයි අද කතා කරන්නේ. අර්ථවත් රසබර අපේ ජීවිතවලට සමීපතම ගීතයක් කිව්වොත් ඒක නිවැරදි. ඒ ගීතේ තමයි සියක් ආයු ලැබ මගෙත් ආයුගෙන මේ කියන මේ ලස්සන ගීතේ. මේ අපූරු ගීතේ ගායනා කරන්නේ ප්‍රවීණ ගායන ශිල්පී TM ජයරත්නයන්, ඒ වගේම HM ජයවර්ධනයන්ගේ තමයි සංගීතය මුසු කරලා තියෙන මේ ගීතයට. මේ අර්ථාන්විත ගීතය රචනා කරලා තිබෙන අපි කවුරුත් දන්න පසුගියදා අපවත් වී පදාළ අතිපූජ්‍ය රඹුකන සිද්ධාර්ථ නම් යතිවරයාණන් වහන්සේ. මේ ගීතය ආරම්භ වෙන්නේ සියක් ආයු ලැබ මගෙත් ආයුගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා. මෙතේ බුදුන් කල ලොවේ උතුම් ළඳ විශාකාව වේවා. මගෙත් ආයුෂ අරගෙන තවත් අවුරුදු 100ක කාලයක් ජීවත් වෙන්න ඔබ. ඒ විතරක් නෙවෙයි, හැබැයි මටත් වඩා වැඩි කාලයක් ඔබ ජීවත් වෙන්න කියලායි ප්‍රාර්ථනෙ. අපේ බෞද්ධ පොත්පත්වල සඳහන් වෙන බුදුහාමුදුරන්ගේ කාලේ හිටිය උතුම් කාන්තාවන් අග්‍රදායිකාවක් වෙච්ච විසාකාව වෙන්න කියලායි ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ මව. මෙහෙම ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් කාටද? පුතෙක් අම්මා කෙනෙකුට කරන ප්‍රාර්ථනාවක් මේක. මහා පොළොව නිසලව නිසංසල ඔබේ දයාබර හදින් ගලා එන ආදර ගීතය ලොව සනහාලන බුදුබණ පදයක් වේවා. මහා පොළොවසේ නිහඬ නිසංසල ඔබේ දයාබර හදින් ගලා එන ආදර ගීතය ලොව සනහාලන බුදුබණ පදයක් වේවා. අපේ රම්කුණ හාමුදුරන් වහන්සේ ශ්‍රී ලාංකික සමාජයේ බිනිවිද දැක්ක කෙනෙක්. වර්තමාන සමාජයේ අම්මා කියන උතුම් පදවිය හැල්ලුවට ඇද දාලා තියෙන යුගයක්. ඒකනේ දෙමෝපියන් මහා මග දාලා යනවා, සමහරු වද දෙනවා, ගහනවා, තමන්ගේ මේ කුසින් වදාපු දරුවෝ මේ දේවල් කරන්නේ. මේ ගැන විශේෂයෙන්ම අපි ගොඩක් මේ ධර්මය අතින් මේ සමාජයේ පිරිහිලා දැන් බුදු. හැබැයි ඒ වගේ හොඳට සලකන පිරිස වැඩි දෙනෙක් ඉන්නවා, බොහොම අඩු දෙනෙක් තමයි මේ ටික කරන්නේ. බුදුහාමුදුරන් අම්මා දෙවෙනි කලේ බුදුහාමුදුරන්ටම විතරයි. මහා පොළොව නිසසලයි, නිහඬයි, ඒ වගේම අම්මත් දරුවන් කෙරෙහි සෙනෙහස හදවතේ දරාගෙන නිහඬව නිසංසලව ඉන්නවා. ඇගේ නැත්තම් මිතුමියගේ හදවතින් පැන නගින ආදරය ලෝකයක් සනහාලන බුදුබණ පදයක් වේවා. ගති රුහිරුලේ කිරිපෙහු සෙනෙහස සුවඳ ගලා ගිය ඔබේ මව් හදවත නිවන් පුරට යන මංපෙත හෙලිකල පහන් ටැඹක් වේවා. අපේ රඹුගුණ හාමුදුරන් වහන්සේගේ ගීපද බොහොමයක් සමාජයෙන් පොදු මිනිසුන් අතර තියෙන ගැමිබස් වහර යොදාගත්ත නිසා පොදු හැම කෙනෙකුටම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ගීතෙන් කියනදී අම්මා කෙනෙක් මෙහෙම වෙනකොට ඇගේ ලේ කිරි බවට පත් කරලා දරුවන්ට දෙන්නේ කිසි ලෝභකමක් නැතුව. මෙතනදී නිවන් පුරට යන මං පෙත හෙලිකල කිව්වේ අම්මා තමයි මුල් ගුරුවරයා. හොඳ නරක දරුවන්ට කියා දෙන, යහපත අයහපත කියා දෙන අපි දන්නවා. දරුවන්ගේ ජීවිතවලට ජීවිතේ පුරාම

මේ නූතන ලෝකයේ කෘතිම බුද්ධිය එමත් නැත්නම් AI තාක්ෂණය අපව ගෙන යමින් තිබෙන්නේ කොතනටද කියන එක ලොකු ප්‍රශ්නයක්. අද දවසේ මේක විශාල විවාද සම්පන්න කාරණයක් වෙලා තිබෙනවා. අද අපිට පුළුවන් AI තාක්ෂණය ඔස්සේ ගීයක් නිර්මාණය කරගන්නට, එහෙමත් නැත්නම් චිත්‍රයක් නිර්මාණය කරගන්නට, එහෙමත් නැත්නම් වීඩියෝවක් නිර්මාණය කරගන්නට, එහෙමත් නැත්නම් කතාවක් රචනයක් නිර්මාණය කරගන්නට, මිනිසුන්ගේ කිසිම නිර්මාණාත්මක අතපවීමක් නැතුව කෘතිම බුද්ධිය විසින්ම නිර්මාණය කරනු ලබන මේ දේවල් දිහා අපි බලන් ඉන්නේ විශ්මයෙන්. පසුගිය දවසක සාකච්ඡාවක් ගියා, සාකච්ඡාවක් ඇරඹුණා. යම්කිසි දවසක මේ කෘතිම බුද්ධියෙන් පණ ලබන රෝබෝවරුන් මිනිසුන්ව අභිබබායයිද කියන කාරණය. ඒක නොවෙන්න පුළුවන් කාරණයක් නෙමෙයි, වෙන්නටත් පුළුවන්, නොවෙන්නටත් පුළුවන්. නමුත් අද විද්‍යාඥයන් අතර, අද බුද්ධිමතුන් අතර සාකච්ඡාවට භාජනය වෙලා තියෙන්නේ කෘතිම බුද්ධිය මිනිසා ඉක්මවා යයිද කියන කාරණය. මේ ගැන කල්පනා කරමින් ඉන්නකොට මම මේ වැඩසටහන සකස් කරන්නට මොහොතකට පෙර කෘතිම බුද්ධියෙන් ඉල්ලා සිටියා, නැත්නම් AI තාක්ෂණයෙන් ඉල්ලා සිටියා මේ වැඩසටහන ආරම්භ කරන්නට කවියක් ලියා දෙන්න කියා. අපි හැමතැනම වැඩසටහන ආරම්භ කරන්නේ කවියකින්, උදේ පාන්දර මිනිසුන්ගේ හිත ප්‍රබෝධමත් වෙන අදහසකින් යුතු කවියකින්. ඉතින් මම AI තාක්ෂණයට කිව්වා ලස්සන උදෑසනක මිනිසුන්ගේ හිත ප්‍රබෝධමත් වෙන කවියක් ලියා දෙන්න කියලා. ඔව්, නැත්තම් AI තාක්ෂණය මට ලියා දෙනවා හතරපද කවියක්. මෙන්න මෙහෙම. නවහිරු කිරණින් ලෝකයම සිනාසෙයි, මල් සුවඳ අතරින් අලුත් දවසක් එළඹෙයි, ඊයේ අඳුරු සිහින සුළඟට මුසුවෙයි, නව බලාපොරොත්තු රැගෙන හදවත අවදි වෙයි. මිනිසුකගේ කිසිම නිර්මාණාත්මක අතපෙවීමක් නැතුව, මැදිහත් වීමක් නැතුව කෘතිම බුද්ධිය විසින් තමන්ම කල්පනා කරලා නිර්මාණය කළ කවියක් තමයි මේ. හිතන්න, අපි කොතැනටද මේ යමින් ඉන්නේ? අනාගතයේදී නිර්මාණාත්මක හැකියාවන්ගෙන් යුත් මිනිසුන් බිහි වෙයිද මේ ආකාරයට කෘතිම බුද්ධිය හැම නිර්මාණයක්ම අපට කර දෙන්නට සැදී පැහැදී ඉන්නවා නම්? අපි නවතින්නේ කොතනද කියන ප්‍රශ්නය හැමදාම අපේ හිතේ තියෙනවා. අනාගතයේදී නිර්මාණාත්මක බංකොලොත් මිනිස් සමාජයක් බිහි වුණොත් එහි වගකීම ගන්නේ කවුද?

අද ඔබගේ යූ ගීතය හැටියට මම තෝරගත්තේ ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ ගැයූ අපූරු ගීතයක්. අද මේ ගීතය ඔබ වෙනුවෙන් ගායනා කරන්නේ ධනුෂ ගමගේ සහ මහීෂ ගමගේ.

0: ගන්න පුළුවන් වුණා. තර්ත පිං.
1: ඒක මොකක්ද? මේ ඒකනේ මේ සිල්වා. හමුසේ හොල්මන් අවතාර එහෙම විශ්වාස කරනවද?
0: අපෝ නෑ සර්. ඇයි එහෙම ඇහුවේ?
1: මේකනේ සිල්වා. ඊයේ හමුසේ ආච්චිගේ මල ගෙදර යන්න කියලා නිමාඩු ගත්තට පස්සේ ආච්චියාවනේ මේ හමුසේ හොයාගෙන.
2: සිරි කුමාර ගාමිණි පැලෑද පිටපත ගාමිණි පැලෑද ජීවත් වෙනවා කියන්නේ කලබීලා ඇඳලා ඉන්න එකට විතරක් නෙවෙයි හැම ජීවිතයකටම ඒට වඩා ඔබට ගිය සමාජ වගකීමක් තිබෙන බව හැම විටම සිහියේ තබා ගන්න හැම කෙනෙකුටම සමාජයේ කෙරෙහි වන වගකීමක් තිබෙනවා සමාජය නොදැක්කාසේ ආක බලාගෙන ඉන්නට අපි කාටවත් හැකියාවක් නැහැ. ඒ බව හැම විටම සිහියේ තබා ගන්න. ඔබ කරන හැම කටයුත්තකදීම ඔබේ අතින් ඒ සමාජ වගකීම සිදු වෙනවද කියන දේ පොඩ්ඩක් හිතලා බලන්න. අදත් චනිදා සාදයෙන් සමුගෙන යන්නටයි මේ සූදානම. චනිදා සාදයේ ඔබ වෙත ගෙනෙන්නට මට සහාය වුණා මහේන්ද්‍ර කාලිංග මුදලි. මම චනිදා සාදය සම්පාදනය කොට ඉදිරිපත් කළ ජගත් ජේ එදිරිසිංහ. ඔබ සැමට සුවදායි සතියක්.